0: චප්පවලුන් ඒ වගේ මිත්‍ර ටික දාලා මේ විදිහට හොඳට පොඩි කරගන්න. පොඩි කරගන්න කියන හොඳට චප්පම කරගන්න. ඊට පස්සේ මාස්ටර් ඔයිල් ටිකක් මේ විදිහට දාලා ආපහු හොඳට චප්ප කරගෙන ගම්මිරිස් කුට් ටිකක් ඒ වගේම කොරියන්ඩර් ඕල් ටිකක් දාලා මේ විදිහට කන්න තමයි ඉතින් තියෙන්නේ. පේනවනේ ඉතින් පේනවා මේකත් එක වෙනම.
1: You love what we do. In your hectic corporate world, we're your happy place. The most classics. Only on Real Radio 97.1.